0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me arambavanne SBS Kwan Vidulie Sinhala Sevayai. Kwan Vidulien Antarjalien saha Jankama Durakathinen. හැමදනාටම සුබම සුබ දසනක් කියලා පිළිගන්නවා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනට. ඉතින් 2026 අවුරුද්දේ ජූනි මාසේ 22 සඳදා දවසේ වැඩසටහන සමීප කරන්නටයි මේ සෝදානම් වෙන්නේ. අද වැඩසටහන ඔබට ගෙන එන මම අතිනි අමරසිරි මාත් එක්ක අද වැඩසටහන ඉදිරිපත් කරන්න. අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් ඒ වගේම නිෂ්පාදිකා තිසරණී විජේ බණ්ඩාරත් එකතු වෙනවා සිඩ්නි අන්තයේ සිට. අද වැඩසටහන ඔබ වෙත මම ගෙන එන්නේ මෙල්බන් ගුවන්විදුලි සංකීර්ණයේ ඉඳලයි. ඉතින් අපේ වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ පාරම්පරික අයිතිකරුවන් පිළිගන්නට අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලීන් ජාතියේ වුරුන්චුයි වොයිවුරුන් ජනතාවටත් ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ටත් ගෞරවය පුදකර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුද කරනවා. එහෙනම් යොමුෙමු අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම දිහාවට. මොනවද SBS සිංහල කණ්ඩායම ඔබට මේ සතියන්තෙන් පස්සේ පිළින කරන්නට සූදානමින් ඉන්නේ? සුපුරුදු පරිදි අපේ විධායක නිෂ්පාදක කස්සප සූදානමින් ඉන්නේ දෙස් විදෙස් තොරතුරු රැගත් SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබට ගෙන එන්නට. ඉන් අනතුරු ඔබට හැකියාව තිබෙනවා අපේ කාලීන තොරතුරු විග්‍රහයට සවන් දෙන්න. කාලීන තොරතුරු විග්‍රහයෙන් මේ ජීවන වියදම ඉහළ යාමත් එක්ක ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා මුහුණ දෙන ජීවන අරගලය නිසාම ඔවුන් පුණ්‍යායතනවලට නැත්නම් චැරිටීස් වෙතට යොමු වීම වැඩි වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වාර්තාව නිකුත් කරන්නේ ඔස්ට්‍රේලියන් චැරිටීස් ඇන්ඩ් නන් ෆෝ ප්‍රොෆිට් කමිෂන් මගින් ACNC යනුවෙන් අපි හඳුන්වන මේ කොමිසම මගින් ඉදිරිපත් කරන වාර්තාවෙන් බොහෝ තොරතුරු අනාවරණය වෙනවා. කොහොමද මේ ඔස්ට්‍රේලියානුවන් විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල කලාපීය ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන් මේ ජීවන අරගලයට උද්දමනයට මුහුණ දෙන්නේ කියන කාරණය පිළිබඳව ඒ කාලීන තොරතුරු විග්‍රහයටත් සවන් දෙන්නට ආරාධනා කරන ගමන් මීළඟට අපි යොමු වෙනවා වැඩසටහනේ මැද භාගයේදී. ඔබ සතියන්තයේ සුවපහසු ඔබේ පවුලයාත් එක්ක ගත කරමින් සිටිද්දී ඔබට මග ඇරුණා නම් අපේ මව්බිම ශ්‍රී ලංකාව දෙසින් ඇසෙන පුවත් ඔන්න කලබල වෙන්න එපා. මේ සඳුදා දවසේ ඔබට හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවලගෙන එන මව්බිමෙන් පුවත් විශේෂාංගෙන් මොනවද සතියන්ත පුරා අපේ මව්බිම පැත්තෙන් සිදු වුණේ කියලා දැන කියා ගන්නට. මීළඟට ඔබ දන්නවා මේ මාසය LGBTQIA+ ප්‍රජාවේ ප්‍රයිඩ් මන්ත්, එහෙම නැත්නම් අභිමානී මාසය කියලා. ඒ කියන්නේ වෙනස් ලිංගික කැමැත්තක් වෙනස් ලිංගික දිශානතියක් තියෙන සැමට සමාජීය පිළිගැනීමක් ලබා දෙන්නට ඔවුන්ගේ අයිතීන් පිළිබඳ කතා බහ කරන්නට වෙන්වුණු මාසය. ඉතින් තිසරණී අපේ නිෂ්පාදිකාව සූදානමින් ඉන්නවා මේ ලිංගික විවිධත්වය සමරන සුප්‍රකට සිඩ්නි මාගා සැමරුම මේ වසරේ මුලදී පැවැතුණා. ඒ සැමරුම පිළිබඳව සහ ඒ අත්දැකීම් පිළිබඳව SBS සිංහල වෙනුවෙන් සුවිශේෂී කතා බහක් ගෙන එන්නට. ඉතින් ඒ වැඩසටහන සමගත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම මීළඟට අපි ඔබට තිරණ කරන්නට බලාපොරොත්තු වන්නේ තවත් කෙටි විශේෂාංගයක්.

0: SBS South Asian.
1: Your news from here
0: and hits from home.
2: Starting a new life in Australia isn't easy.
3: A lot of companies have rejected me.
4: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
2: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
5: අවසාන භාගයට වන විට ඔබට ඉතාමත් වැදගත් ඔබේ එදිනෙදා ජීවිතයට වැදගත් වැඩසටහනක් ගෙනෙන්නට කස්සප සූදානමින් සිටිනවා. ඒ තමයි මේ ජූලි මාසේ ඉඳලා ඔබේ විදුලි බිල, ඔබේ පොකට්ටුවට බලපාන විදුලි බිල අඩුවෙන ප්‍රාන්ත ගැන වැඩසටහනක් ඔබට එන්නට කස්සප සූදානමින් සිටිනවා. අවසාන වශයෙන් ඔබේ මානසික සෞඛ්‍ය රැක ගැනීමට අප ඔබට ගෙනෙන සුව මනස විශේෂාංගය ගෙනෙන්නටත් කස්සප සූදානමින් සිටින්නේ. ඉතින් මේ ආකාරයට අපේ වැඩසටහන් පෙළගැස්ම අද දවසේ පෙළගස්සලා තිබෙන්නේ ඔබ වෙනුවෙන් තිරණය කරන්නට. ඉතින් ඒ අතරතුර අපි විරාමයන්ට යොමු වෙනවා. ඒ වගේම සිංහල සින්දු, ඉතාමත් රසවත් සින්දු ඔබට තිරණය කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම එහෙනම් යොමු වෙමු දෙස් විදෙස් තොරතුරු රැගත් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශය මේ විධායක නිෂ්පාදක කස්සප සෙනවිරත්න.
6: අද ජූනි 22 වෙනිදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර පුවත් සිරස්තල. ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ. නිව් සවුත් වේල්සෙන් පෙර සැකසුම් නිවාස ඉදිකිරීම පිළිබඳ සැලසුම්. නව ඉදිකිරීම් කේන්ද්‍රයක් නිවේදනයට. H5N1 කුරුළුඋණ වෛරසය වැළඳි පක්ෂියෙකු බටහිර ඕස්ට්‍රේලියාවෙන්. හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයෙන් සහ ඇමරිකාවෙන් එකිනෙකට වෙනස් පුවත්. ෆීෆා තරගාවලියේ මීළඟ සොකරුස් තරගය උරුගුවේ පිල සමගින්. දැන් පුවත් සවිස්තරව. ඔස්ට්‍රලියාවේ ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා. අගමැති ඇන්තනි ඇල්බනීසි විසින් මේ බව නිවේදනය කළේ ලීටරයකට 7.32ක් ලෙස බලපැවැත් වූ සහනය මේ අනුව ලීටරයකට 7.16ක් දක්වා අඩුවන බව පවසමින්. ඉරානය සමග සාමගි විසුමකට සමීප විය හැකි බව ඇමරිකානු ජනාධිපති පැවසුවද ඉරාන බලධාරීන් වෙතින් එවැනි අදහසක් ඉදිරිපත් වී නැහැ. ජනාධිපති ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශ මත ගෝලීය ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවීමට ඇති ඉඩකඩ අවම බව NRM ප්‍රකාශක පීටර් කූරි කියා සිටියා. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමද නිවේදනය කර තිබෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නව නිවාස ඉදිකිරීම් කේන්ද්‍රයක් පිළිබඳ නිවේදනය කර තිබෙනවා. මේ ඔස්සේ පෙර සැකසුම් නිවාසහෙවත් ප්‍රී ෆැබ්‍රිකේටඩ් හෝම් සඳහා සහාය වීමත් නිවාස සැපයුම ඉහළ දැමීමත් අපේක්ෂා කෙරෙනවා. රජයේ අනුමත නිවාස සැලසුම්වලට අනුව අදාළ කේන්ද්‍රයේදී නිවාස ඉදිකරනු ඇති අතර පසුව අදාළ ඉදිකිරීම් භූමියේදී ඒවා එකලස් කෙරෙනු ඇති. ප්‍රාන්ත ප්‍රධානි ක්‍රිස් මින්ස් කියා සිටියේ එළබෙන ප්‍රාන්ත අයවැයට මේ සම්බන්ධයෙන් වන සැලසුම් ඇතුළත් කරන බවයි.
7: This is all part and parcel of ensuring that we are rolling out new homes for the next generation of young Australians so they can live right here in New South Wales. We're seeing too many young people leave. The leading reason for that is because housing is too expensive. It's too difficult to build. It's too difficult to buy and the rents are increasing. And the only way we're going to turn that around is to see encouraging signs when it comes to approval numbers and construction conclusions.
6: H5N1 කුරුළුඋණ වෛරසය වැළඳි සංක්‍රමණ පක්ෂියෙකු පිළිබඳව බටහිර ඕස්ට්‍රේලියාවෙන් කරුණු වාර්තා වුණා. මෙම වෛරසයෙන් මිනිස් සෞඛ්‍යයට ඇති බලපෑම තවමත් අවම බවයි විශේෂඥයන් පවසන්නේ. H5N1 වෛරසය මේ වන විට ලොව පුරා සෑම මහද්වීපයකම හමු වී ඇති අතර පක්ෂීන් සහ සාගර ශීරපායින් මිලියන ගණනින් මරණයට පත්කර තිබෙනවා. මිනිස් සෞඛ්‍යයට ඇති අවම බලපෑම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආහාර කෘෂි සංවිධානය යන ද්විත්වයම කරුණු දක්වා සිටිනවා. කෙසේ වෙතත් රෝගී හෝ මල පක්ෂීන් ඇල්ලීමට යාමෙන් වැළ

0: ලෙසත් අසාමාන්‍ය සත්තු මරණ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන ලෙසටත් ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි සේවයෙන් යුතු බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය සේනනායක පවසනවා. දැන් විදෙස් පුවතක්. හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව එක්සත් ජනපදය සහ ඉරානය එකිනෙකට වෙනස් තොරතුරු වාර්තා කරනවා. ඉරානය පවසන පරිදි සමුද්‍ර සන්ධිය වසා දැමීමකට ලක් වී ඇති අතර නාවික ගමනාගමනය ආරක්ෂිත නොවනු ඇති බවට අනතුරු අඟවනවා. කෙසේ වෙතත් එක්සත් ජනපද බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් කියා සිටින්නේ නාවික ගමනාගමනය සිදුවන බවයි. ඔහුට අනුව යාත්‍රා 67ක් ගත වූ පැය 24 තුළ ගමන් කර තිබෙනවා. එමෙන්ම තෙල් සහ ඉන්ධන රැගත් නෞකා ගමන් ගැටුමට පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට ළඟා වී ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන්. දැන් ක්‍රීඩා පුවතක්. FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියානු සොකරූස් පිලේ මීළඟ තරගය උරුගුවේ ජාතික කණ්ඩායම සමග පැවැත්වෙනවා. මෙම තරගෙන් ජය ලබන්නන් පිළිමලුන් පිටු දැකීමේ අධිරට සුදුසුකම් ලබනවා. පසුගියදා ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය අතර පැවති තරගයේදී ගෝල දෙකට බිඳුවක් වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් වුණා. කණ්ඩායමේ සහාය පුහුණු මයිල් ජෙඩිනැක් කියා සිටියේ පැරගුවේ කණ්ඩායම සමග තියුණු තරගයක් අපේක්ෂා කරන බවයි. පුවත් සමප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/සිංහල වෙත පිවිසෙන්න.
1: SBS ප්‍රෝති ප්‍රකාශය ඔබ වෙත ගෙන ආවේ අපේ නිෂ්පාදක තිසරණී විජේ බණ්ඩාර. මෙලඟට අපි යොමු වන්නේ අද දවසේ SBS සිංහල කාලීන තොරතුරු විග්‍රහය වෙත. ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ලාභ නොලබන සංවිධාන ඔවුන්ගේ සේවාවන් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අරගලයක නිරත වෙමින් සිටිනවා. පොලි අනුපාත ඉහළ යාම, උද්ධමනය සහ ජාත්‍යන්තර ගැටුම්වල බලපෑම හේතුවෙන් ආදායම් වර්ධනයට වඩා වියදම් වැඩිවන බව ඔස්ට්‍රේලියානු පුණ්‍යායතන සහ ලාභ නොලබන කොමිසමේ වාර්ෂික වාර්තාවෙන් සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. සිඩ්නි නුවර කිං ක්‍රොස් හි වේසයිඩ් දේවස්ථානය වසර 60කට වැඩි කාලයක් තිස්සේ ආර්ථික දුෂ්කරතා ඇති අයට උපකාර කරමින් සිටිනවා. වත්මන් ජීවන වියදම් අර්බුදය හේතුවෙන් ආධාර සේවා සොයා පැමිණෙන පිරිස් වැඩි වෙමින් පවතිනවා. වේසයිට් දේවස්ථානයේ ප්‍රජා සේවා කළමනාකාරිණී එමා හීලි පවසන්නේ පුළුල් පරාසයක අවශ්‍යතා ඇති පුද්ගලයින් ඔවුන්ගේ සහාය අපේක්ෂා කරන බවයි. හිසට සෙවනක් නැති අය, රජයේ ප්‍රතිලාභත් විඳීමට ගැලපෙන වීසා කාණ්ඩ නොමැති අය සහ කාන්තාවන්, විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන්ද ඒ අතර වනවා.
2: We have people who are sleeping rough for the first time and have only been sleeping rough very briefly. We have people coming here who do not have visas, so that means that they're not eligible for the sorts of services that others are. We're seeing that quite an increased amount. We're seeing women, especially perhaps older women who are sleeping in their cars coming here. We see people who are longer term rough sleepers.
1: වේසයි චැපල්හි අරමුදල් රැස්කිරීමේ ප්‍රධානි කාලි ඩූ ටොයිට් පවසන්නේ තම සංවිධානයටද දැඩි පීඩනයක් එල්ලවන බවයි.
3: The rising cost of things like food, the rising cost of things like crisis accommodation. We've actually seen a 75% increase in the cost of emergency accommodation since March last year. So that's a direct impact that we are seeing. But then also we're seeing an influx in visitors. We're seeing people who are needing our services more and more.
1: ඔස්ට්‍රේලියානු පුණ්‍යායතන සහ ලාභ නොලැබෙන කොමිසම හෙවත් ACNC පවසන්නේ වැඩිවන ඉල්ලුම සහ වැඩිවන වියදම්වල ඒකාබද්ධ බලපෑම සමස්ත ක්ෂේත්‍රය පුරා දැඩි ලෙස දැනෙන බවයි. 2024 වසරේදී තම ආයතනයෙහි වියදම ආදායම් වර්ධනය ඉක්මවා ගිය බව ACNCහි වාර්ෂික වාර්තාවෙන් සොයාගෙන ඇතැයි ACNCහි කොමසාරිස් සූ වුඩ්වඩ් පවසනවා.
4: 11% of Australia's workforce work for registered charities. So it's and that's an increase on the previous report. So a lot of that, their expenses will be to do with wages and the on costs associated with that. But like any business, charities are also feeling the pinch when it comes to things like insurance costs, utilities, all the general expenses that it takes to run an organisation.
1: මැද පෙරදිග යුද්ධය නිසා ඇතිවන ඉන්ධන අර්බුදයෙහි බලපෑම මෙම වාර්තාවේ ග්‍රහණය කර නොමැති නමුත් එය විශේෂයෙන් ආහාර ආධාර සපයන පුණ්‍යායතනවලට ඍජුව බලපාන කාරණයක්. ජෙනිෆර් බර්ග්ස් යනු ඔස්ට්‍රේලියාවේ විශාලතම කුසගිනි සහන පුණ්‍යායතනය වන ෆුඩ් බැංකෙහි අරමුදල් රැස් කිරීමේ නිලධාරිනියයි. සිය ආයතනයේ මෙහෙයුම්වල පිරිවැය ආකාර දෙකකින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ඇය පෙන්වා දෙනවා. ඒ ප්‍රවාහන පිරිවැය සහ පරිත්‍යාග අඩුවීම හේතුවෙන් ආහාර මිලදී ගැනීමට වැය වෙන පිරිවැය වශයෙන්.
5: We are seeing an increase in costs of our operation, and that comes down to two things. It's an increase in the cost of transport, and also a record low in terms of food donations that we're actually receiving as an organisation, which basically means that we're needing to purchase more food than ever.
1: ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රජාවන්ට ආහාර පරිත්‍යාග ලබා ගැනීම සඳහා ෆුඩ් බැංක් සංවිධානය ශීතකල ප්‍රවාහනය මත විශ්වාසය තබන බවත් ආහාර බැංකුවට මෙම වාහන භාවිතයේ තබා ගැනීමේ හැකියාවට එය ඍජුවම බලපාන බවත් ඇය පවසනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ COS VKR වැනි බිම් මට්ටමේ ප්‍රජා සංවිධානද ඔවුන්ගේ සේවාවන් සඳහා වාර්තාගත ඉල්ලුමක් අත්විඳිමින් සිටිනවා. එම පුණ්‍යායතනයේ නිර්මාතෘ ඇන් කූපර් පවසන්නේ ඉන්ධන අර්බුදය අමතර පීඩනයක් එක් කර ඇති බවයි.
6: We're having people queuing up at 1 o'clock in the morning to be at the front of the line, which is just, that's desperation. You know, for fear of missing out, that they've got to be first. We've had cost of fuel being one of our big things. We're very lucky that we get all of our food donated to us, but the fuel was a big thing because volunteers wouldn't come.
1: ජීවන වියදමත් සමග පොරබදින ජනතාවට උදව් කරන පුණ්‍යායතන ශීත ඍතුවේ මාසවලදී ඔවුන්ගේ සේවාවන් සඳහා වන ඉල්ලුම සාමාන්‍යයෙන් වැඩි වන බවට අනතුරු අඟ වෙනවා. හිසට සෙවනක් නොමැති අයට හෝ විදුලි බිල්පත් මිල අධික වී ඇති අයට මෙම කාලගුණයේ වෙනස සැලකිය යුතුළු අභියෝගයක් එක් කරන බව Dutoit Mahatmia Pavasanava.
3: Those that do present, especially at winter time, present with much more complex problems. So it's not just that they're on the street. They might have long-term health challenges that are flaring up and they need access to health services as well as our crisis care. So it's really quite a complex challenge that we're facing at the moment.
1: ආර්ථිකය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවයද පරිත්‍යාග කිරීම්වලට බලපාන අතර ACNC වාර්තාවට අනුව 2024 වසරේදී පුණ්‍යායතනවලට ලැබුණු පරිත්‍යාගවල සමස්ත පහත වැටීමක් පෙන්නුම් කරනු ලබනවා. නමුත් මෙම අංශය පුරා ඉල්ලුම සපුරාලීමට සහ ජීවන වියදම් කුණාටුවට ඔරොත්තු දීමට අන් අයට උපකාර කිරීම වෙනුවෙන් නිතිපතායෙක් වන ස්වේච්ඡා සේවකයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා. SBS News වෙනුවෙන් ඇලෙක්සැන්ඩ්‍රා ජෝන් සහ ඇන්ජලිකා වේට් විසින් පළ කළ මෙම වාර්තාව SBS සිංහල වෙනුවෙන් සම්පාදනය කර ඉදිරිපත් කළේ අතිනි අමරසිරි.
7: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
1: SBS සිංහල කාලීන විග්‍රහයෙන් අනතුරුව අපි යොමු වන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අපට ගෙන එන මව්පිමෙන් පුවත් විශේෂාංකයට. ඊට ප්‍රථමයෙන් අපි යොමු වනවා මේ වෙළඳ විරාමයට.
8: Landu brainstorms boat names for the boat he hopes to own.
9: How about Fishful Thinking? Nah, too cute. C'est la vie.
10: Would be better if I was French.
8: Boatu has a boat covered by Geico, with added 24/7 access to the largest towing fleet on the water. He has the confidence to spend more time on an actual boat.
9: Fantastic voyage. Now we're getting somewhere.
8: Plus, Geico can help Boatu cover what's on board, too.
9: Oh, I know. Boy, oh boy. Or barely awake. Paddle to the metal. Oh, man. I should do this for a living.
8: It feels good to be Boatu. It feels good to Geico.
1: ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න. SBS Chill. දැන් SBS Audio app වෙතින්.
11: SBS Audio.
1: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා කරන්න.
12: Jumba Halama.
13: SBS Chill.
14: SBS Pop Asia. Non-stop Asian pop.
15: Can you describe that feeling for people who haven't experienced it?
16: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
17: Far from the partisan politics.
1: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිත කිවලට ගැලපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින්. SBS Audio app download කරගන්න.
18: sbs.com.au/audio.
19: මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
20: අද ජුනි මාසෙ 22 වෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මෞබිමින් පුවත් විශේෂාංගය දැන්. ඉරාන යුද්ධයේ බිහිසුණු බව ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනකොට ලෝක බොරතෙල් වෙළඳපළට එම නැත්නම් තෙල් වෙළඳපළට මේ යුද්ධේ බලපෑම් කිරීමෙන් පස්සේ යුද්ධේ නිමාවීම හරහා තෙල් මිල අඩුවේවිද කියන බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඇතැම් රටවලුත් ඒ සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර දක්වලා තිබෙනවා. මාධ්‍යවේදීන් හරිණවර සූරිය අග්‍රමාත්‍යවරියගෙන් තෙල් මිල අඩුවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී එතුමිය ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.
21: අද නෙවෙයිනේ තෙල් අරගෙන වෙළඳ පොළට දාන්නේ. මේවා මාසයකට දෙකකට කලින් ගත්ත තෙල් තමයි මේ වෙනකොට වෙළඳ පොළේ තියෙන්නේ. අද දවසේ ලෝක වෙළඳ පොළේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල් අඩු කරන්න බෑ.
20: සමග ජනබලවේගය නියෝජනය කරමින් මුජිබ රහමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊට මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වුවා.
22: අපි වැඩි ගණන් වලට ගත්තා. ඒ හින්දා අපිට අඩු කරන්න බෑයි කියලා කියනවා. කොහොමද ඒක? දැන් වැඩි කරනකොට අඩු ගණන් වලට ගෙන අපි ඒවා වැඩි කරා. දැන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල බැහැලා තියෙනවා. දැන් අපි ආනකොට කියනවා නෑ නෑ අපි දැන් මේ ගණන්ලා තියෙන වැඩි ගණන් වලට ඒ ජනතාවාදී ආණ්ඩු කියලා කියන්නේ. පකිස්තානයේ දැන් පෙට්‍රල් ලීටර රුපියල් 74කින් අඩු කරලා තියෙනවා. ඩීසල් එක රුපියල් 67කින් අඩු කරලා තියෙනවා. ඉන්දියාවේ දැන් නවදිල්ලි රුපියල් 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව අඩුවෙන් විකුණන්නේ. යුද්ධයේ මුවාවෙන් සුද්ධය දාගෙන යන ආණ්ඩුවක් බවට අද මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා.
20: නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිවිල් සංවිධාන නියෝජිතයින් හමු වුණා. එහිදී අතුරුදන් වූවන් වෙනුවෙන් හොඳ වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා කියලා ඇමතිවරයා සනාහන් කළා. අතුරුදන් වුණු පුද්ගලයෙක් වෙනුවෙන් ලබා දෙන රුපියල් 102ක වන්දි මුදල ප්‍රමාණවත් නැහැ කියලායි ඔහු කිව්වේ. ඒ නිසා අතුරුදන් වූවන්ගේ ඥාතීන් විශේෂ කොටසක් සේ සලකලා මීට වඩා හොඳ වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න කමිටුවක් පත් කරලා තියෙනවා කියලා තමයි ඇමතිවරයා සනාහන් කළේ. ඒ කමිටුව වන්දි පැකේජයක් ලබා දීම ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. අතුරුදන් වෙච්ච පුද්ගලයන්ගේ ඥාතීන්ගේ ජීවිතේ ගොඩනැගීම එහි අරමුණ කියලා සඳහන් කළා. පැමිණිලි විමර්ශනය කරන අරමුණෙන් වන්දියක් ලබා දීම සිද්ධ නොවෙනවා. ඒ අනුව සිද්ධ වුණේ කුමක්ද කියන කාරණය පිළිබඳව සත්‍ය සොයා ගැනීම අවශ්‍යයි කියලා ඇමතිවරයා සඳහන් කළා. අතුරුදන් වෙච්ච පුද්ගලයන් වෙනුවෙන් කඩිනමින් යුක්ති ඉටු කිරීමට අලුත් රජයේ බලාපොරොත්තු වෙන බව වගේම අලුත් රජයේ බලයට පත් වෙනකොට අතුරුදන් වුණු තැනැත්තන්ගේ කාර්යාලයට පැමිණිලි 11,000ක් ලැබිලා තියෙනවා කියලා අමාත්‍යවරයා සනාහන් කළා. ඒවා විසඳන්න විමර්ශන කමිටු පත් කරන්න විශේෂ කැබිනට් පත්‍රිකාවකින් රුපියල් මිලියන 375ක මුදලක් වෙන් කරා. පුද්ගලයන් 75 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටු 25ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලත් නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා සනාහන් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනේ මල්වතු අස්කිරි මහනායක ස්වාමින් වහන්සේලා බැහැදක ආශිර්වාද ලබා ගත්තා. හෙට දිනට ඉදෙනවා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ ගුණානුස්මරණය. ඒ වෙනුවෙන් කරපු සාකච්ඡාවේදී මහනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය ඇතිව සංඝ කතිකාවතක් නිර්මාණය කරන්න අවධානය යොමු කළ බව විපක්ෂ නායකවරයා සඳහන් කළා. ඒ සඳහා මහනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය සහ මූලිකත්වය ලබා ගන්න බලාපොරොත්තු වෙන බවත් සඳහන් කළා.
23: බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම උදෙසා දැවැන්ත ජාතික සංඝ කතිකාවතක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි ඒ කරුණු කාරණා පිළිබඳව ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා දැනුවත් කරා. රයිනිකායක මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ඒ ක්‍රියාත්මක කරන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
20: මේ කාලේ යලිත් කතාබහට පැමිණ තිබෙන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ප්‍රතිපත්තිමය එකඟතාවක් මත එක්සත් ජාතික පක්ෂය සමග එක්ව වැඩ කරන්න සූදානම් සූදානම් බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යට අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා.
23: ප්‍රතිපත්තිමය වශයෙන් අපි එකතු වෙන්නට තීන්දුව කළා තිබෙනවා. බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබෙනවා එකට වැඩ කටයුතු කරන්න. හැබැයි අපි එකතු වෙන්නේ රටට වැඩක් කරන්න තනතුරු බෙදා ගැනීමේ සූදුවක් හරහා කටයුතු කරන්න නෙවෙයි.
20: ඔස්ට්‍රේලියාවට ගෙවන්න තිබුණු මුදලක් හැකර්වරුන් විසින් හැක් කිරීම පිළිබඳව පහුගිය කාලේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා ඒ පිළිබඳව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඔවුන් සඳහන් කරලා තියෙනවා ඔස්ට්‍රේලියාවට ගෙවන්න තිබුණු ඇමරිකන් ඩොලර් $125ක මුදල වංචනිකයින් අතට පත්වීමේ සිද්ධිය ගැන පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. මේ පරීක්ෂණ කටයුතු දේශීයව වගේම ජාත්‍යන්තර වශයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා කියලා සඳහන් කළා. සිද්ධිය ගැන කොළඹ වාණිජ මහාධිකරණයේ දැනටමත් කරුණු වාර්තා කරලා තියෙනවා. පාර්ලිමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව වගේ ආයතන එකට එකතු වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා කියලත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. ඔබට මතකයි ඔස්ට්‍රේලියාවට ගෙවන්න තිබුණු ඇමරිකන් ඩොලර් $125ක මුදලක් වංචනික කණ්ඩායමක් අතට පත්වීමේ සිද්ධිය සිද්ධ වුණේ මේ අවුරුද්දේ මුල් කාලයේදී. සිද්ධිය ගැන තොරතුරු අනාවරණය වුණායින් පස්සේ පිළිබඳ රටේ ලොකු ආందోళනයක් ඇති වුණා. එහි පසු විපරම වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා අනු මාධ්‍ය නිවේදනයකින් දැනුවත් කරලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 30 වෙනිදා දක්වා ලංකාවේ රැඳී ඉන්න තීරණය කරලා තියෙනවා. 24 වෙනිදා මේ සංචාරය ආරම්භ වෙනවා. ලංකාවට පැමිණෙන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වර්ධනය, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන ප්‍රගතිය, මේ ආදී කාරණා සමාලෝචනය කරන්න නියමිතව තියෙනවා කියලාත් වාර්තා වෙනවා. මේ කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ලංකාවේ බලධාරීන් එක්ක දායි සාකච්ඡා වටයක නිරත වෙන්නත් බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දීලා තියෙන අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ශ්‍රී ලංකාව අරගෙන තියෙන ප්‍රගතිය මැනබැලීම සඳහා එවෙනුවෙන් කරපු 5 වෙනි 6 වෙනි සමාලෝචනවලට අදාළව අරමුදලේ විධායක කමිටුවත් පසුගිය 27 වෙනිදා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා. මූල්‍ය අරමුදල ලංකාවට ලබා දීලා තියෙන ඩොලර් බිලියන 2.9ක ණය මුදලෙන් මේ වෙනකොට ඩොලර් බිලියන 2.4ක මුදලකුත් නිකුත් කරලා තියෙනවා. මේ තත්ත්වයන් යටතේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන 24 වෙනිදා ඉඳලා 30 වෙනිදා වෙනකන් ලංකාවේ සංචාරයක නිරත වෙන්නේ. ඒත් සමගින් අදටම ඔබමින් පුවත් විශේෂාංග නිමාවට පත්වෙනවා. එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් සිකුරාදා දිනේ ඔබමින් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
11: ඔබමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: Pride Month වෙනුවෙන් මේ මාසය වෙන වෙලා තිබෙන්නේ LGBTQIA+ ප්‍රජාවේ වෙනස් ලිංගික කැමැත්තක් වෙනස් ලිංගික දිශානතියක් තිබෙන සැමට පිළිගැනීමක් ලබා දීම වෙනුවෙන් ඉතින් මේ Pride Month සනිටුහන් කරමින් ආපේ නිෂ්පාදක අතිසරණී බණ්ඩාර සෝදානමින් සිටිනවා ඔබට විශේෂාංගයක් ගෙනීමට දැන් අපි යොමු වෙමු මේ විශේෂාංගයට
1: Stay connected through the unexpected with Invincible Wi-Fi from Spectrum. Invincible Wi-Fi keeps your home running with fast, fiber-powered internet and automatic 5G and 8-hour battery backup, making sure you stay on track, working, streaming, connected to friends and family, no matter what. Be invincible. Invincible Wi-Fi from Spectrum. Visit InvincibleWiFi.com to learn more. Restrictions apply. Services not available in all areas.
2: Want instant MVP status? Join the new Dick's Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks, like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick's Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit Dick's.com/scorecardplus for details.
3: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්. sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න. විවසෙන්න sbs.com.au/sinhala
4: හරියට මෙරිදාවක් වුණ මාර්තු පළවෙනිදා සිඩ්නිවල වීදි පාට පාට දේදුණු හැඩයෙන් පෙරිලා තිබුණේ 2026 වසරේ සිඩ්නි ගේ ඇන් ලෙස්බියන් මාඩිගා ගමන උත්සවාකාරයෙන් වීදි සංචාරය කළා. මේ වීදි නොබෝදා ඔස්ට්‍රේලියාවේ ජාතික උරුම ලැයිස්තුවටත් ඇතුළු වුණා. නමුත් මාඩිග්‍රා කියන්නේ මේ ගමන විතරක් නෙවෙයි. ඒ තමයි මේ සැමරුම් සමයේ අවසානයේ සනිටුහන් කරන අවස්ථාව. ඊට කලින් මේත් එක්කම පැවැත්වෙන තවත් සුවිශේෂ මොහොතක් තමයි මාඩිග්‍රා ෆෙයාඩේ කියන්නේ. ෆෙයාඩේ මේ මොකක්ද? කෑම බීම ගන්න පුළුවන් පොලක්ද? ඔව් ඒවත් ඇතිතරම් තියෙනවා. හැබැයි මේ ඕස්ට්‍රේලියාවේ ක්විය සංස්කෘතියේ විශාලතම උත්සවාංගයක්. සිඩ්නිවල වික්ටෝරියා පාර්ක් එකේ තමයි හැම වසරකම ෆෙයාඩේ එක තියෙන්නේ. දසදහස් ගණන් දෙනා සිඩ්නිවලින් විතරක් නෙවෙයි මුළු ලෝකයෙන්ම මෙතනට එකතු වෙනවා. සංගීතය, විවිධ නැටුම් ගැයුම්, කෑම සහ සතුටෙන් මේ දවස පිරිලා. මෙවරත් ඉතින් ෆෙයාඩේ එක සාර්ථකව පැවැත්තුණා. දහස් ගණනක් දෙනා අතරේ මිතුරියක් අපිත් එක්ක අදහස් බෙදාගත්තා.
5: ෆෙයාඩේ අත්දැකීම ගැන කිව්වොත් ඒක එක විදිහක ලර්නින් එක්ස්පීරියන්ස් එකක්. කමියුනිටි එකේ කෙනෙක් වුණත් මම වුණත් ක්විර් ඉතිහාසයේ ස්ට්‍රගල් එක ගැන දන්නේ ගොඩක් සීමිත දේවල්. ඉතින් ඕනම කෙනෙක් නොදන්න කාරණා බොහොමයක් ෆෙයාඩේ එකේ දැනගන්න පුළුවන්. ඊටත් අදා මම ආසම එදා දැකපු ඩාන්සින් ඇන්ඩ් සිංගින් අයිටම්ස් වලට. මොකද ඒක නිකම්ම එන්ටර්ටේන්මන්ට් එකක් නෙවෙයි, ඒක විදිහක එක්ස්ප්‍රෙෂන් එකක් විදිහටයි දැනුනේ. ප්‍රයිඩ් මන්ත් එකට මාඩිග්‍රා සෙලිබ්‍රේෂන් සුදුසුක් නෙවෙයි, සාමාන්‍ය දවසකුණත් මට ඉන්ක්ලූසිවිටි කියන එක හොඳටම දැනෙනවා. ඕනම කෙනෙක් එක්ක ඕනම දෙයක් කියන්න පුළුවන් කියන නිදහස මට දැනෙනවා.
4: සාමාන්‍යයෙන් මාඩිග්‍රා ෆෙයාඩේ ආරම්භයේදී ආදිවාසී සම්ප්‍රදායක් වන ස්මෝකින් සෙරමනි එකක් පැවැත්වෙනවා. ස්මෝකින් සෙරමනි කියන්නේ දුම් අල්ලමින් සෙත් පතන ක්‍රියාවලියක්. මේ සඳහා යොදාගන්නේ යුකලිප්ටස් වොටල් වගේ ශාක. ඉතින් ඔවුන් ඒත් සමගම පිරිස භූමියට පිළිගන්නවා, ආශිර්වාද ලබා දෙනවා. ඒත් එක්කම ෆස්ට් නේෂන් සර්කල් සම්ප්‍රදායත් දකින්න පුළුවන්. ආදිවාසී වැඩිහිටි ප්‍රජාවගේ ඇමතුම්, සංස්කෘතික නැටුම් සහ ගැයුම්, කතාන්දර, රඟ දැක්වීම මේ විදියට සිදුවෙනවා. ඉතින් මේ විදියට ආරම්භන ෆෙයාඩේ දවස ඇසට ප්‍රිය, සිතට සතුට උපදවන නොනවතින විශේෂාංග වලින් පිරීලා. ෆෙයාඩේ පරිශ්‍රයට ඇතුළුණ කෙනෙක්ට කුටි 300කට අධික ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ තැනක තියෙන්න පුළුවන් වාණිජකරණයට ලක්ුණ වෙළඳ කුටි විතරයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ. නමුත් ප්‍රජා සත්කාර, සෞඛ්‍ය, කලාව, ස්වයං රැකියා කටයුතු වල නිරත වෙන අය වගේම දැනුම ලබා ගන්න පුළුවන් බොහෝ අවස්ථා තියෙනවා. අලුත්යාලු හදාගන්නත් ෆෙයාඩේ හරි අපුරු තැනක්.
5: මේ පාරේ මාඩිග්‍රා ෆෙයාඩේ එක මගේ පළවෙනි අත්දැකීම නෙමෙයි. ඒකේ දෙවෙනි වතාවට පළවෙනි පාර තනියම ගියේ. මේ පාරේගේ කලින් ඉවෙන්ට් එකේදී මුණ ගැහුණු යාළුවෙක් එක්ක. සවුත් ඒෂියන් කමියුනිටි එකේ වෙනම ස්ටෝල් එකක් තියෙනවා. හැබැයි එතන ලංකාව ඇන හිටියේ නැහැ. මම ගියේ නම් ගොඩක්ම හිටියේ ඉන්දියාව කට්ටිය. ඒත් එයාලටත් මට ධර්ම සතුටු එකම කලාපයක අපි මේ විදිහට එකතු වෙලා අපේ එක්ස්පීරියන්ස් වදාගත්ත එකට.
4: මාඩිග්‍රා ෆෙයාඩේ LGBTQIA+ ප්‍රජාව සහ සංස්කෘතිය සමරනවා. නමුත් මේ ඔවුන්ට පමණක් සීමා වුණු උත්සවයක් නෙවෙයි. සියලු ලිංගික දිශානති ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන් අනන්‍යතා මේ දේවල් වලට අයත් පිරිස මෙතනට එක් වෙනවා. පවුල් මිතුරන් ඒ වගේම කුතුහලයෙන් යුතු අමුත්තන් සියලු දෙනාට ෆෙයාඩේ එක විවෘතයි. ඒ විදිහට එකතු වීමෙන් එකිනෙකාව අවබෝධ කරගැනීමෙන් අපිත් එක්ක අදහස් බෙදාගත් මිතුරියගේ මේ පැතුම ඉටුවන දවස ලංවේවි.
5: මං ඔස්ට්‍රේලියාවට ඇවිත් මේ ගත වෙන දෙවැනි අවුරුද්ද අධ්‍යාපන කටයුතු වල තමයි ආවේ. මං කැමති අනාගතේ කවදා හරි දවසක මගේ අනන්‍යතාවය හංගන්න නැතුව මේ වගේ කතා බහ කරන්න. ඒ විදිහට ඔස්ට්‍රේලියාවට ලබා දීලා තියෙනවා. කවදා හරි ඒ ධෛර්යය මට ලැබෙයි කියලා මම හිතනවා. මට කවදාවත් මම තනි වෙලා කියලා දෙන්න නැහැ. මං දන්නවා මම ගොඩක් ලකි කියලා. මට හොඳ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. ජීවත් වෙන්න මීට වඩා දෙයක් ඕන වෙන්නේ නැහැ.
0: ලෝකයේ ප්‍රථම වතාවට ත්‍රිවිධ බලකායට සහ ආරක්ෂක අංශවලට අනදන නිලධාරිණිය වුණේ කවුද කියලා ඔබ දන්නවද? ඒ තමයි ලෝක දේශපාලන ඉතිහාසයේ උඩුයටිකිරු කරමින් ලොව ප්‍රථම අගමැතිනිය බවට පත්වුණු ලොව ප්‍රථම දේශපාලන කාන්තා නියෝජනය බවට පත්වුණු ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ඉතින් ඒ මතක් කිරීමත් සමගම මීළඟට අපි යොමු වන්නේ මේ වසර 125ක ඔස්ට්‍රේලියානු යුද හමුදා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එමෙන්ම යුද හමුදා ඉතිහාසයේ නොමැකුණු සලකුණක් සනිටුහන් කරමින් එළඹෙන ජුලි මාසයේ වැඩබාර ගැනීමට නියමිත සූසන් කොයිල් ඔස්ට්‍රේලියාවේ ප්‍රථම හමුදා පතනිය පිළිබඳව ගෙනෙන විශේෂාංකය වෙත.
6: ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදා නායකත්ව ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස වසර 125ක යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා හමුදා පතනියක් පත්කිරීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. යනුව ආරක්ෂක හමුදා ඒකාබද්ධ හැකියාවන් පිළිබඳ වත්මන් ප්‍රධානියා වන ලොතිනන් ජෙනරාල් සුසන් කොයිල් එළබෙන ජුලි මාසයේදී නව හමුදාපතිනිය ලෙස පත්කර තිබෙනවා. 55 හැවිරිදී කොයිල් හමුදාපති තනතුරේ ගැඹුර සහ වගකීම් සලකා ඊට පත්කිරීමේදී තමන් කෙරෙහි තිබූ විශ්වාසය සිය රාජකාරිය ඉටු කිරීමට ශක්තිමත් පදනමක් වනු ඇතැයි සඳහන් කළා. කොයිල්ගේ යුද හමුදා වෘත්තීය ජීවිතය දශක 4කට ආසන කාලයක් පුරා දිවෙන අතර එම කාලය තුළ ඇය ඇෆ්ගනිස්තානයේ සහ මැද පෙරදිග මෙහෙයුම් ඇතුළුව ජ්‍යෙෂ්ඨ අනදින තනතුරු ගණනාවක් දරා තිබෙනවා. එමෙන්ම සයිබර් යුද්ධ වැනි ශ්‍රේෂ්ඨවල ඉහළ අත්දැකීම් සහිත නිලධාරණියක් ලෙසත් ඇය සැලකෙනවා. ලොතිනන් ජෙනරාල් සුසන් කොයිල් 1987දී සොල්දාදු වරියක ලෙස යුද හමුදා සේවයට එක්වී පසුව ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා ඇකඩමියෙන් විද්‍යා උපාධියක් සම්පූර්ණ කර 1992දී රාජකීය හමුදා විද්‍යාලයෙන් රාජකීය ඔස්ට්‍රේලියානු සංඥා බලකායට ඇතුළත්ව තිබෙනවා. එමෙන්ම ඇය පශ්චාත් උපාධි තුනක් ලබා ඇති අතර එක්සත් ජනපද හමුදා යුද විද්‍යාලයේ සහ හාවර්ඩ් උසස් කළමනාකරණ වැඩසටහනේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වනවා. ලොතිනන් ජෙනරාල් කොයිල් ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ 633 අනදින නිලධාරියා ලෙස ඔස්ට්‍රේලියානු නියෝගයේ සාමාජිකාවක ලෙසත් ඇෆ්ගනිස්තානයේ JTF-636 කමාන්ඩ කාර්ය කණ්ඩායමේ නියෝජ්‍ය අනදින නිලධාරිණිය ලෙස විශිෂ්ට සේවා පදක්කම සහ 17 සංඥා රෙජිමේන්තුවේ අනදින නිලධාරියා ලෙස කැපී පෙනෙන සේවා කුරුසියද ලබා තිබෙනවා. එක්සත් ජනපදයේ සේවා පත්වීමෙන් 11 සංඥා බලසේනා චන්ද්‍රිකා ඉංජිනේරුවරිය ලෙස සිදු කළ සේවය සඳහා එක්සත් ජනපද හමුදා ප්‍රශංසා පදක්කමද ඇය ලබා තිබෙනවා. සුසන් හමුදා ඉංජිනේරුවරයෙකු වන මාක් සමග විවාහ වී සිටින අතර ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්. ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා තම නිලයන් තුළ කාන්තා නිලධාරිණියන් සංඛ්‍යාව ඉහළ නැංවීමට උත්සාහ කරන අතරතුර මෙම පත්වීම සිදුකිරීම සුවිශේෂී කරුණක් වනවා. මෙම පත්කිරීම නිවේදනය කරමින් අගමැති ඇන්තනි ඇල්බනීසි සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් මෙය ගැඹුරු ඓතිහාසික මොහොතක් ලෙස හැඳින්වුවා. වර්තමානයේ ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ සේවය කරන කාන්තාවන්ට සහ අනාගතයේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවේ සේවය කිරීමට බලාපොරොත්තු වන කාන්තාවන්ට සුසන්ගේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වනු ඇති බවත් අමාත්‍ය මාල්ස් සඳහන් කළා. දැනට ඔස්ට්‍රේලියානු ත්‍රිවිධ ආරක්ෂක හමුදාවන්ගෙන් 21%ක් පමණ නියෝජනය කරන්නේ කාන්තාවන්. ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නායකත්වයේ දරන කාන්තා නිලධාරිනීන් සංඛ්‍යාව 18.5%. 2030 වන විට කාන්තාවන් සඳහා සමස්ත සහභාගීත්වයෙන් 25%ක් ලබා දීම ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා ඉලක්කය වී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රමානුකූල ලිංගික අතවර හිරිහැර සහ වෙනස්කම් කිරීම වලින් දහස් ගණනක් කාන්තා නිලධාරිනියන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට කාන්තා නිලධාරිනියන් ගණනාවක් යොමු වී තිබෙනවා. AP News සහ SBS News ගෙන වාර්තා ඇසුරින් SBS සිංහල සේවයට සම්පාදනය කළේ කසප සෙනරත්. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් පුවත් දැන ගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
7: ඔබ SBS සිංහල ගුවන් විදුලියේ සමකෙන්.

0: starting a new life in Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
4: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
5: අදම SBS audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි. ඔබ මේ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහන සමගින්. ඉතින් ජීවන වියදමත් එක්ක පොරබදින ඔබට වැදගත් වැඩසටහනක් ගෙනෙන්නටයි කස්සප සෙනරාත් සූදානමින් සිටින්නේ අපේ විධායක නිෂ්පාදක. ජූලි මාසයේ ඉඳලා විදුලි බිල අඩුවෙන ප්‍රාන්ත මොනවද කියලා ඔබට දැනගන්නට පුළුවන් මේ වැඩසටහනෙන්. ඒ වැඩසටහනෙන් අනතුරුව අපි සූදානම් වෙනවා ඔබේ ගත පමණක් නෙවෙයිනේ ලෙඩ වෙන්නේ, හිතත් ලෙඩ වෙනවනේ. ඉතින් මේ ලෙඩ වෙන හිතට හිත සුවපත් කරන්නට SBS සිංහල වැඩසටහන ගෙනෙන සුවමනස විශේෂාංගයට යොමු වන්නට. දැන් මේ ජූලි මාසයේ සිට විදුලි බිල අඩුවෙන ප්‍රාන්ත පිළිබඳ දැනගමු.
6: දෙදහස් විසිහයි 2027 මූල්‍ය වර්ෂයේදී නිව සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තේ සහ දකුණු ඔස්ට්‍රලියාවේ ඇතැම් ප්‍රදේශවල බලශක්ති පාරිභෝගිකයන්ට ජූලි මාසයේ සිට අඩු විදුලි මිල ගණන් අපේක්ෂා කළ හැකි වෙනවා. ඒ බලශක්ති නියාමන ආයතනයේ විසින් ඉදිරි වෙළඳපළ පදනම් මිල ගණන් නිකුත් කිරීමත් සමගයි. පදනම් වෙළඳපළ දීමනාව නොයසෙනම් ඩිෆෝල්ට් මාකට් ඔෆර් DMO යනු විදුලිය සඳහා ස්ථාවර දීමනා කොන්ත්‍රාත්තුවක් මත නිවාසික සහ කුඩා ව්‍යාපාර පාරිභෝගිකයන්ගෙන් අය කළ හැකි උපරිම මිලයි. DMO සීමාවේ සිටින්නේ කුඩා නිවාස සංඛ්‍යාවක් පමණක්, නමුත් ඒවා අනෙකුත් විදුලි මිල ගණන් හා සංසන්දනය කිරීම සඳහා යොදාගන්නා මිනුම් ලකුණක් ලෙස සලකනවා. එවගේම පළමු වරට සූර්ය බල පදනම් දීමනාවක් හඳුන්වා දීමටත් මෙවර නියමිතව තිබෙනවා. දැනට ස්මාර්ට් මීටර් භාවිතා කරන නිවාස සඳහා නියම කර ඇති අනුපාත මිලට සමාන ලෙස එය ලබා දීමට නියමිතයි. නිව සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්තය සඳහා ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය ඔස්ට්‍රේලියන් එනර්ජි රෙගුලේටර් AER විසින් නියම කරන ලද පදනම් වෙළඳපොළ දීමනා සහිතයි. වික්ටෝරියා ප්‍රාන්තයේ පදනම් දීමනාව එහි අත්‍යවශ්‍ය සේවා කොමිසම විසින් නියම කරනු ලබයි. නිව සවුත් වේල්ස්හි පදිංචිකරුවන් සඳහා නේවාසික ස්ථාවර දීමනා මිල 3.4 එනම් $66 $5 එනම් $137 අතර පහත වැටෙනු ඇති. භාවිත කාලය ගණනය කිරීම මත ස්මාර්ට් මීටර් භාවිතා කරන නිවාස සඳහා ජූලි මාසයේ සිට ස්ථාවර දීමනාව මත 3.7 එනම් $72 $7.7 එනම් $211 දක්වා අඩුවීම් හිමිවනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ පදනම් දීමනාවට යටත් නිවාස 512,000කට පමණ සාමාන්‍යයෙන් 5% එනම් $84 පමණ මිල පහත වැටීමක් අත්විඳීමට හැකි. ක්වීන්ස්ලන්තයේ ගිනිකොන දෙසින් ජීවත් වන පදිංචිකරුවන්ට 7.2% එනම් $155 අඩුකරන ලද ස්ථාවර දීමනා මිලක් සහ භාවිත කාලය සඳහා කොන්ත්‍රාත් මත ස්මාර්ට් මීටර් භාවිතා කරන්නන් සඳහා 10.7% එනම් $229 අඩුවීමක් භුක්ති විඳිය හැකි. දකුණු ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන්ට ස්ථාවර දීමනා කොන්ත්‍රාත් මත ලබා ගන්නා සේවා සඳහා 1.4% එනම් ඩොලර් 33ක මිල වැඩිවීමක් සිදු වෙනු ඇති අතර භාවිත කාලයේ මත අයකිරීම සිදු කරන කොන්ත්‍රාත් ඇති අයට 1.1% එනම් ඩොලර් 25ක මිල පහත වැටීමක් ලැබෙනු ඇති. ප්‍රාන්ත තුන පුරා කුඩා ව්‍යාපාරවලටද විදුලි මිල අඩුවනවා. නමුත් එක් එක් ප්‍රාන්ත සඳහා අඩු කිරීමේ පරාසයන් වෙනස් වෙනවා. එයතරින් NSW ප්‍රාන්තයේ පදනම් මිල ගණන්වල විශාලතම අඩුවීම සිදුවන බවයි වාර්තා වන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා ව්‍යාපාර 62,000කට පමණ සාමාන්‍යයෙන් ඩොලර් 240ක පමණ ඉතිරියක් මෙම නව මිල සංශෝධනයෙන් හිමිවනු ඇති. මෙම නව මූල්‍ය වර්ෂයේ සිට විදුලි සේවා සපයන්නන්ට පදනම් සූර්ය බලශක්ති දීමනාවක්ද පාරිභෝගිකයන්ට පිරිනැමීමට සිදුවනවා. එනුව ස්මාර්ට් මීටර ඇති නිවාස සඳහා අවම වශයෙන් පැය 3ක් නොමිලේ විදුලිය ලබා දීමට නියමිතයි. මැද පෙරදිග යුද්ධයක් පවතින අතර එමකින් ගෝලීය වශයෙන් බලශක්තිය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වී ඇති නමුත් බලශක්ති තොග මිලෙහි අගය වැඩි කිරීමට කටයුතු නොකළ බව AER සභාපති ක්ලෑස් සැවේජ් පවසනවා. ෆෙඩරල් බලශක්තිය අමාත්‍ය ක්‍රිස් බෝවන් මිල පහත වැටීමට හේතුව රජය පුනර්ජනනීය බලශක්තිය සඳහා කරන දිරිගැන්වීම බව සඳහන් කළා. එමෙන්ම පසුගිය වසර අවසානයේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බලශක්ති ජාලය පළමු වරට පුනර්ජනනීය උත්පාදනයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කළ බවත් ඔහු සඳහන් කළා. පසුගිය වසරේ ජූලි පළමුවන දින සිට මේ දක්වා ඔස්ට්‍රේලියාව පුරා ස්ථාපනය කරන ලද ගෘහ සූර්ය ආරෝපිත බැටරි ප්‍රමාණය 440,396ක් බව හෙළි කරන අමාත්‍යවරයා පාරිභෝගිකයන්ගේ බැටරි වලින් ලැබෙන කුඩා දායකත්වය විශාල බලශක්ති වෙනසක් ඇති කළ බවත් වැඩිදුරටත් සඳහන් කළා. SBS ප්‍රවෘත්ති සහ ඔස්ට්‍රේලියානු එක්සත් ප්‍රවෘත්ති සේවා වාර්තා ඇසුරෙන් SBS සිංහලට සම්පාදනය කළේ කස්සප සෙනරත්. අපගේ කාලීන තොරතුරු සහ විශේෂාංගවලට සවන් දීමට SBS සිංහල පොඩ්කාස්ට් පිටුවට පිවිසෙන්න. නැතහොත් www.sbs.sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
8: සුව මනස නිරෝගී මනසක් යහපත් ජීවිතයක අඩිතාලමයි.
6: කාර්ය බහුල ජීවිතයක නිරතවන ඔබට ඔබේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් SBS සිංහල සේවය ඔබ වෙතගෙන එන සුව මනස කෙටි විශේෂාංග මාලාව සමගිනුයි ඔබ එකතු වන්නේ. සුපුරුදු පරිදි සුව මනස සඳහා සම්පත්දායකත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍යංශය සහ කොළඹ ජාතික රෝහලේ විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ කථිකාචාර්යවරයක් ලෙස කටයුතු කළ දැනට ඔස්ට්‍රේලියන් කොලේජ් ඔෆ් ඇප්ලයිඩ් ප්‍රොෆෙෂන්ස් ආයතනයේ කථිකාචාර්ය තිලක්ෂි පද්මසිරි මහත්මියගෙන්. අයිබෝන් තිලක්ෂි.
9: අයිබෝන් කසප.
6: හොඳයි තිලක්ෂි, අපි අපේ ජීවිතයේ එදිනෙදා ඉදිරියට ගෙන යන අතරෙම අපේ මේ මානසික සෞඛ්‍ය යහපත් විදිහට තියාගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ මානසික සෞඛ්‍ය සාක්ෂරතාවය අපි කොහොමද ඇති කරගන්නේ?
9: වැදගත් දෙයක් තමයි මානසික සෞඛ්‍ය යහපත් මට්ටමේ තියාගෙන අපේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඒ තමයි ඔබේ ජීවිතයට ඔබ කරුණාවන්ත වෙන්න ඕන, ස්තුතිවන්ත වෙන්න ඕන. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා අපි තැන්ක්ෆුල් වෙන්න ඕන, ග්‍රේට්ෆුල් වෙන්න ඕන කියන එක. ඒ වගේම ඔබේ ජීවිතයේ සහ මනසේ සිදුවෙන වෙනස් වීම් ගැන ඔබ අවංක වෙන්න ඕන. ඔබ යම් දෙයක් ඔබට තේරෙන්න පුළුවන් මට තරහ යනවා වැඩි මේ දවස්වල, මට හරි කලකිරීමක් තියෙනවා. ඒ වගේ වෙලාවල් වල අපි දකිනවා පුද්ගලයන් ඒක අමතක කරලා දාන උත්සාහ කරනවා, ඒක පිළිබඳව අවංකව හිතන්න උත්සාහ කරන්නේ නැහැ, අවධානයෙන් සිටින්නේ නැහැ. නමුත් ඔබ මොනියම් හෝ අපහසුතාවයක් ඔබ තුල දැකිනවා නම් ඒ ගැන විශ්වාසවන්ත යම් දැනුවත්භාවයක් තියෙන කෙනෙකු සමග සාකච්ඡා කරන්න. මොකද එය ඔබට ගොඩාක් සහයෝගයක් වෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට මම පිළිගන්නවා. ඊළඟට තවත් දෙයක් තමයි ඔබේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් තියාගෙන යන්න ශාරීරික මානසික සුවතාවය වැඩි කරන්න පුළුවන් වැඩ කටයුතු වල අපිට යෙදෙන්න පුළුවන්. බොහොම සුළු දේවල්, නමුත් එහි අපේ මානසික සෞඛ්‍ය මට්ටමින් තියාගෙන ඉන්න ලැබෙන සහයෝගය අතිමහත්. උදාහරණයක් විදිහට කිව්වොතින් අපි කියනවා ඔබට පුළුවන් නම් දවසේ විනාඩි 30ක් කැප කරලා පොඩ්ඩක් එළියේ ඇවිදින්න යන්න. හැකියාවක් තියෙනවා නම් ව්‍යායාම කටයුත්තක් කරන්න. මේවට සමහර වෙලාවට අපිට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ කස්සප. නමුත් මෙහි ප්‍රතිඵලය ඔබේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වාගෙන යන්න 100%ක් උපකාරී වෙන අවස්ථාවක් අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි ක්‍රියාකාරකම් සහ චර්යාත්මක වෙනස්කම් අපිට ඇති කරගන්න පුළුවන්. ඔබේ ආහාර පාන රටාවේ වෙනස්කම් ඇති කර ගැනීම මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වාගෙන යන්න හේතු සාධක වැඩි වෙනවා. ඊළඟට සමාජ සම්බන්ධතා වැඩි කරගන්න පුළුවන්. ඔබ සමහර විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට ඔබ හිතන්න පුළුවන් ආ මට මේ කෙනා දුරකථන නමතුමක් දීලා මං ගැන හොයලා බලන්න ඕන, මං ගැන කතා කරන්න ඕන. ඔහු හෝ ඇය කතා කරනකන් ඉන්න එපා. ඔබටත් පුළුවන් දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යොමු කරලා ඔවුන් සමග නැවත ඔබේ අර සමාජ සම්බන්ධතා වැඩි කරගන්න, ඔබ විවෘත වන්න. ඒත් එතකොටත් ඔබට ඔබේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමේ පවත්වාගෙන යන්න හේතු සාධක වෙනවා. ඒ වගේම තවත් අත්‍යවශ්‍යම දෙයක් වන්නේ ඔබට ගැටලු ප්‍රශ්නයක් ඔබ මුහුණ දී දෙනවා නම්, ඔබට සැකයක් තියෙනවා නම් මට මෙන්න මේ වගේ ගැටලුවක මං ජීවත් වෙන්නේ කියලා ඔබේ ඔබට පුළුවන් වෛද්‍යවරයෙකු එහෙම නැත්නම් මානසික සෞඛ්‍ය සඳහා උදව් කරන ඔස්ට්‍රේලියාව තුල තියෙනා වූ ආයතන සඳහා යොමු වෙන්න.
6: සෝමනස සඳහා සම්පත්දායකත්වයේ සුබෘතු පරිදි ඔස්ට්‍රේලියන් කොලෙජ් ඔෆ් ඇප්ලයිඩ් ප්‍රොෆෙෂන්ස් ආයතනයේ කථිකාචාර්ය තිලක්ෂි පද්මසිරි මහත්මියගෙන් ඇයට ස්තුතිවන්ත වන අතරම අපි මතක් කරන්නට කැමති මෙම වැඩසටහනේදී ඇය පළ කළ අදහස් පොදු කරුණුවන අතර ඒ පුද්ගල තත්ත්වවලට අනුව වෙනස් වන බව. ඔබට බලපාන ආකාරයේ පිළිබඳ විධිමත් උපදෙස් සඳහා යොමු වීමට වග බලා ගන්නා ලෙසත් අපි කාරුණිකව සිහිපත් කරනවා. සුවමනස වැඩසටහන් මාලාවේ අනෙක් වැඩසටහන් වලට සවන් දීම සඳහා SBS සිංහල පොඩ්කාස්ට් හෝ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. අපි තවත් සුවමනස කතාබහකින් හමුවෙමු. මම කස්සප සෙනරත්. අයිබෝවන්.
8: ඔබේ හිතසුව පිණිස සුවමනස.
5: අද දවසේ වැඩසටහනේ අවසානයට අපි පැමිණ තිබෙන්නේ ඉතින් අප සමුගෙන යනවා ඔබගෙන් ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ දවසක්. අද වැඩසටහන ඔබට ගෙනාමා අතිනි අමරසිරි, අපේ විධායක නිෂ්පාදක කස්ප සෙනරත්, නිෂ්පාදිකා තිසරණී විජය භාණ්ඩාර සමගින් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. හෙට හමුවන බලාපොරොත්තු වෙන අපි සමුගෙන යනවා මේ මියුරු ගීතයත් සමගින්.